0: 자시 메토코자 비와는 것게 틀
1: 아림든 슈그메타 체르비 예심치 포냐
0: 와는 챙게 포냐
2: 디촌의 녀흐등 가르마 섬진니 디촌의 녀르치그등 가르마 섬지버 톱지 인겨클린츠나 갸르통샤제인 디촌의 녀르치그등 가르마 섬진니 디촌의 녀르니등 가르마 섬지버 헬커 메롱 렌츠나 동제인
3: 촌친더라 랑흐 단슴지 촌친더라
4: 촌친더라 Jirngu-shasim-ja chom-chin-da-ra.
3: Chom-chin-da-ra.
2: Di-chul-a nyer-ni-dang garma-sum-chin-ni, di-chul-a nyer-sum-war, sar-ngir-nyam-zhu-gu-chartung-sha-ji-yin.
0: Thor-nun-wa-shkil-gu-bung-chin.
5: Tsomun washkala longchin.
0: Sarangir nyamdru.
2: Dichula nyersim ni, dichula nyersim dang garma ngarni war. Dichina zeri lenchin shtongjiyin. Nyamkunamba, tsormuna jangchuk nyanchin kang washkala longchin ki, nyanshavi lenchin huanda dangcharsung, kelchi nyambar guajanchi.
5: Tāna Bējīngji dīcū lā vādīn yīn.
6: Nāngmō gī tūnjī, pē gē gī lām nē nian zhūn shū. Tānda līng gē nē sēn xīn bā nī, zhōng yā mī mā guīn kīp lōng chīn lē gōng gī pē gē chīn lām yī.